0: මේ කිරීක්ෂණ තමවහදේ බාහිර මත සිරිතත් හිම්පල් නෝ මේ බල අපේට ගවත සෞදි බාකුම්ලාසිනේම පූජා වත්කින් විසන්න.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතනෙක් තේබෙස් සන්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.